එවරෙන්ගේ හුවාතකකි අඩ්ඩනතකෙක්කම්ගා එවරෙන් හෙදුවේ සහෙන් එවරෙන් අල්ලාහගේ මගුන් මීස්තකුන් එක්කි බාකුරුවේ හමකශවරුන් එවරෙන් කොන් උළුණු කන්තවගේ නුබෑකමායේ.

එවුරෙන් ෆෙනිවඩාගෙන් ෆිනම එවුරෙන්ගේ හශිත කලේග ෆාන අජායිබ කුරුවතේ අදි එවුරෙන් වාහක දක්කානම එවුරෙන් දක්කා වාහක කලේග ෆානු අස්සවමුයි එවුරෙන්නේ සාරෙග්ගා ලග්ගා ෆාවා ලකුඩිතකෙ ෆද බයකෙ එවුරෙන් හීකුරණී කොම්බෙ හලේකෙන් එයි එවුරෙන්ගේ මච්චන් අන්න හමලායි කම්ගේ එවුරෙන්නේ හම අදාවඇතරිනෙ සහෙ කලේග ෆානු එවුරෙන්නාමෙදු රක්කාතෙරවෙ වඩාගන්න වාශ අබ්වා එවුරෙන්න ලානෙල්ලබා හුට්ටේ එවුරෙන් හක්කුන් එක්කෙ බාවනී කොම්ෆදයකුන් හෙයේ.

බිමුගා වාහතකච්ච අල්له තස්බී හකියති වෙරිකම් වනී එකලාංගේෂ අදි හම්දු හොරීවෙස් එකලාංගේෂේ අදි එකලාංගෙයි කොම්මෙ කමෙක්ගේ මච්චක් කුළදුම් වන්ත රස්කලාංගේ.

හා මීසකුන් එක්කුරෙවුම්ගේ දුවහ එකලාංගතිය බෑ මීහුන් එක්කුරවා දුවස් හඳුම කුරාශ එයි තගාබුන්ගේ දුවහෙ එබහි කයාමෙ දුවහෙ අල්لهහන් ඊමාම්වෙ සාලිහ අමල් කුරා මීහාය ඒනාගේ කුත්ත එකලාගේ ඒනාගේ කිබෙම් ෆුස්සවානෙතෙ අදි එතාන්ගේ දශුන් ෆෙංකෝර්තන් හිඟ හිඟා හුන්න ස්වර්ගතක එකලාන්ගේ ඒනා වද්දවානෙතෙ එතාංගා අබදුගේ අබද දෙමි තිබෙනවි ගොතුගේ බොඩුවගෙන්වා නසොයි බුලිමකී එයියේ.

අදි හිවෙස් නොකුරාපද ගොයිගොතුන් එකලාගෙ ඒනාය රිසකු දෙවානතෙ. අදි අල්له වකීලු කුරා මීහා දන්නාශ ෆහෙ ඒනායෙන් එකලාගෙ ෆුදේ හමකශවරුන් අල්لهහි එකලාගෙ අමුරුෆුළු හිංගවා ෆොරිහම කුරව්වා රස්කලාන්ගේ හමකශවරුන් අල්له කොම්මෙ එච්චක මින්වර කඩළුවාෆාවේ.

එකලේගෆාන් තිය කඹලුම් වරිකුරවෑෆි නම තිය කඹලුන්න වුර හෙවකම් බොඩු අඹින්තකේ ඒග බදලුගා එකලේග ෆානුගෙ වෙරි රස්කලාන්ගේ එකලේග ෆානත් දෙව්වා ෆානතෙ එයි ඉස්ලාම් වගෙන්වා ඊමාම් වගෙන්වා කියමම්වා තවබාවා අලුවෙරි රෝධ හිෆා බිකුරුවෙරි නූන් අඹින්නායි බිකුරුවෙරි අඹින්නේ.

එවරෙන් දන්නවා නැත. එහෙන් නකුන් නූනෙ හම කශවරුම් තිමම්මෙන්ගේ ගාතන් ඉන්දාර කුරව්වාර සූලක් වඩාගත. දෙන් තිමම්මෙන් දෝ කුරීමුවයි, අධි තිමම්මෙන් බුණීමුවයි. අල්ලා එවවෙසෙච්ච බාවෙන් නුලවයි, තියබේකනුම් බොඩුවගෙන්වා ෆොරෙදුමෙක් ගා මැනවීනුවමයි.

0: ඔරුවන් කියවා විදාළවී අල් හාෆිස් මිෂෙල් ශාමින්.
1: අඩුව සෝන්තියගෙන්දවනි ්‍යබේෆලුන්ගේ දීනී මුර්ෂීත
2: දීනුගේ අඩු දීනුගේ.

එවරෙන්ගේ හුවාතකකි අඩ්ඩනතකෙක්කම්ගා එවරෙන් හෙදුවේ සහෙන් එවරෙන් අල්ලාහගේ මගුන් මීස්තකුන් එක්කිබාකුරුවේ හමකශවරුන් එවරෙන් කොන් උළුණු කන්තවගේ නුබෑකමායේ.

ගේ ගාතම් මරු අවුමගේ කුරීග තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුන්න දෙව්වි තකතින් තියබෑ මීහුන් හේද කුරාශ සහෙ එහිඳු ඒනා බුනානැති අලුගේ වෙරි රස්කලාක කෑරි අජලකං ඉබ රස්කලාන්ගේ මියලා ෆස්කුරවානනම කුම්ෆදතෝය සහෙ ඒරුන් තිමන් අලා සොදකෑකු සෝලිහ අලුන්ගේ තෙරෙන් වා හොසීමේ.

0: අල්ලා එවෙස් නෆ්සෙ ඒගේ අජලු අන්න හිඳු සහෙන් නොකරබා නැති. අදි අල්ලාහි තිය බෑ මීහුන් කුරා කන්ත මොලත් දෙන වඩිගෙන්වා රස්කලාගේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله بإسم فلوم فشاغنم
1: يسر

මීසකුන් එක්කුරෙවුම්ගේ දුවහ එකලාංගතිය බෑ මීහුන් එක්කුරවා දුවස් හඳුම කුරාශ එයි තගාබුන්ගේ දුවහෙ එබහි කයාමෙ දුවහෙ අල්لهහන් ඊමාම්වෙ සාලිහ අමල්කුරා මීහාය ඒනාගේ කුත්ත එකලාගේ ඒනාගේ කිබෙම් ෆුස්සවානෙතෙ අදි එතාන්ගේ දශුම් ෆෙංකෝර්තන් හිඟ හිඟා හුන්න ස්වර්ගතක එකලාන්ගේ ඒනා වද්දවානෙතෙ එතාංගා අබදුගේ අබද දෙමි තිබෙනවි ගොතුගේ බොඩුවගෙන්වා නසයි බලිමකී එයි.

දන්නාශ එවරෙන්නේ නරකෑගේ අහළුවරන්නේ එතාංගා එවරෙන් අබද දෙමිතිබෙනවිගුතුගේ අදි එයි හාදහා නුභෑවගෙන්වා නිමිදීමකේ.

ඒකඹලුන්ගේ අද්ද ෆෙෂේ ගොතුගා සුන්නී වරියකුන් තියබෑ මීහුන් ඒකඹලුන් වරිකුරාශි අදිතියබෑ මීහුන් අයිද්ද ගුණා හමකුරාශි අදිතියබෑ මීහුන්ගේ වෙරි අල්ලෝහ තියබෑ මීහුන් තක්වා වෙරවාශ තියබෑ මීහුන් ඒකඹලුන්ගේ ගෙතකුන් ඒකඹලුන් නුනරේශි අදි ඒකඹලුන් වෙස් නුනිකුන්න හොෂිකමෙ ෆාළුවේ හුතුරුකම් බොඩුවගෙන්වා ෆාෆය එකඹලුන් ගෙනස් ගෙන්ෆීයා මෙනුවී අදි එයි අල්ලාහ කණ්ඩ අලුවා ෆාවා ඉන්තකෙ අදි අල්ලාහ කණ්ඩ අලුවා ෆාවා ඉන්ත ෆහන අලාදා මීහා දන්නාච ෆහ එමීහාගේ අමිල්ල නෆ්ස එමීහා අනියා වෙරවෙජ්ජකං කශවරෙ එයෆ්ෆහ එබහී වරිකුරුමෆ්ෆහ අල්ලාහ එහෙන් ගොතෙන් බෙදිවරි කුරව්වා ෆානෙ කම්වෙස් තිබායකන්නේගේ

එකලේගෆාන් තිය කඹලුම් වරිකුරවෑෆිනම තිය කඹලුන්න වුර හේඋකම් බොඩු අඹින්තකේ ඒගෙ බදලුගා එකලේගෙ ෆානුගෙ වෙරි රස්කලාන්ගේ එකලේගෙ ෆාන දෙව්වා ෆානතෙ එයි ඉස්ලාම් වෙගෙන්වා ඊමාම් වෙගෙන්වා කියමම්වා තවබාවා අලුවෙරි රෝධ හිෆා බිකුරුවෙරි නූන් අඹින්නායි බිකුරුවෙරි අඹින්නේ.

0: රෙකෝඩින් හවියට ෆස් කඩි 30 මිනට් මේ දිනු කැඩු
1: මුස්හෆු ෆිලාවලේ මේ ගුරුවන් කෙවන් දස්කොද්දේ මුස්හෆු ෆිලාවලේක සතේක ෆනරවන ෆිලාවල් මුදරිසකි අල්කාරි අලි වහීද් අබ්දුර්රහ්මාන් දරිවරණකි ආයිෂත් ෆසිනා හලිමත් සහුදා ආදම් රවුදා මුහම්මද් আদি මරියම් නාහි රෂීද්
2: السلام عليكم ورحمة الله وبركاته
3: وعليكم السلام ورحمة الله وبركاته
2: مصحف فيلاولين ميادوگه پروگرامگه کیو من همجه فاونی مائده سورتگه فنساس ایوونا ایتن فشایگین سورتگه فنساس ہیوونا ایتگه نیلا ميادوگه پروگرام اڈوسا ہوری ہا فراتکم وس صفحہ نمبر 7 کا 17 ہلوگین تیبم کی ورن ادویگین واکمے ہوری ہا کودنس دین مدرس کی وارگه اڈو ہن تیبتی
4: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن

0: අදි කලේගෙෆානු එවරෙන්න්නං ඉංසාාරු කුරෙව්වියස් නුවත එවරෙන්න්නං කලේගෙෆානු ඉංසාාරු නුකුරෙව්වියස් එවරෙන්න්නං හමහම වෙගෙන්වේ එවරෙන් ඊමානෙන් නුවානෙතෙ إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم
1: قليق فانو انزار كربا كان كشوري قرآن تبعوه غيبوغا رحمن وانت رسكلانجيا بروتوا ميها أشي fahe emihaya faafa fussevumai dilati darumain hurikamuge ufaveri khabaru kalege faanu devvashe
0: inna nahnu nuhyil mauta wa naktubu ma qaddamu wa aatharahum wa kulla shay'in ahsaynahu fi imamin mubin
1: හම කශවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ ඒවුරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ. وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමෙ. وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමෙ. ෆහේ එහිඳු ඒවුරෙන්නන් එහිවානෙ ෆරාතෙන් නුවේ. අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා ඒවුරෙන් නුමෙවේමෙ. ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ.

එවරෙන් බුනෙතෙ තියබෑමීහුන්නේ තෙදුබුණා බයකුකමුගා වානම තියබුණා අසාබුගෙ වාදු අන්නානී කොන් ඉරකුන් හෙයෙ මායන්ظුරූන ඉල්ලා සයිහතන්වාහිදත තැහුදුහුම් වහුම් යහිස්සිමූන්. බිරුවරි එම්මෙ අඩකම් මෙනුවී එවරෙන් ඉන්තිසාරෙන් නුකුරෙතෙ එවරෙන් එකකු අනෙකකා දෙකොළුවෙරි වේවෙ තිබ්බා එ අඩු අයිස් එවරෙන් ගෙන්දානෙතෙ. فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේග ෆානු විදාළු වාෂෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවර.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවර.
0: ෆමාලි ඌන මින්හල් බුතුූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලැයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයේ.
0: අෆරායිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: اتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هيّ.

0: ඉබ්‍රාහම් ගෙෆානු ස්සාබන් තිබ්බෙවි ඒගෙතරේගා ඉලි ආසරවසින්නවි මි හෆ්ලාන මිගෙන් දියයි එම්මෙන් හබ්‍රෝනුම් ෆති ෆරංජිහේ ඛබරායක
1: මීස්තකුන් උපාකුරාතම් පෙනේත එබෑමිහුන් අල්ලාහා තක්බීරුකයා හම්දු කුරණි මේගේ කුරියකුන්න මිබෑ මිහුන නොදනේ රලා ෆාහිෂ්කන්තක බුදුතක නොදා මිකල් හක්දාත කුරාන ගොතේ ಮಿಯದು ಹಬ್ರೋನುಗ ಮಿಸ್ತಕ್ನ ಫಾಹ ಕುರನಿ ಬಯತೀದ ಹಲಬಾ ದಿಮಿಸ್ಕು ಗಾವಿಸ್ ಫಾಹ ಕುಂಗೋಳು ಕಂತತ್ತ
2: ಮಿಸುರ್ಗ ಫುಶು ಗಾವಿಸ್ ಫಿರೋನ್ ಅಲ್ಲೋಗೆ ಹಲೀಲ ಸಾರಾ ದೇವಿ ಹದಿಯಾತ ಕತಿಲೆವೇರು ಫಿರೋನ್ ಎಮಿಹುಂಗ ಕಿಬ್ಯಾಂಗ್ ಅಲ್ಲೋಹಗೆ ಮತಿಂಗ್ ಹಂದುಮ ಕುರುಂ ಫಿಯವ ಎಹೆಂಕಮೆ ಕುರುಮಕ ಎದಿವಡೆ ನುಗನ್ನವ

බුදන් අල්කන් කුරා බෑකු තෙරේගා ඉඳගේ ගියාමතු වාහකයායි මක්ෂර ෆොනුවේන වාහකයායි හිසාබයි මිසාම් වාහකයායි නර්කයායි ස්වර්ගේ වාහක දක්කාපියේ මෙබෑමින් අජාපක මනැපුුවේ ඒ මීන්ද මෙවැනි මිහාය කජයක මොයකම් වරපිස් බොඩේ කජයගේ තියබුණා කන්තත්තකී වානය කන්තත්ත කම්ගා කලයගේ දෙකෙනීතාය මියුලේ මිස්තකු මරුවම ෆව් අදි එහෙන් දුනියක ෆොනුවිගෙන් එතාගා ස්වර්ගයකායි නරකයෙන් ඔයගෙන් එතන්තනුම් එමිහුණ ජසාය ලිබි මිහිරහා කන්ත බුවකි එකන හිම්බාකම නොනය මිහු මරුවීම වාගේ කලේ ගියපුර මා රගලක් අහුරමෙන් දන්නමය එයි එමිහුණ බවන්දා වෙත්තන් අහුරමෙන් දෙකේකමුන්නේ එකලේ මනැෆිය ආයකේ ආයකේ අහුරමි බ්‍රණිහම ෆිසාය රඟලු තෙදේ අදි හවාකොෆා මුනමේ එදුවගේ නරකයාගේ අජිෆාන වනම වරේ මි දුනියේගේ බොඩු උඳුනක බදිගින් බන්දුකොක්ගෙන් ඔතුම් බෙස් මා හයෝකම්ගා එදුවහම පෙන්නානේ එමිහුම් මනැෆුවේ තිය දක්කා වාහකයාගේ අදාමතක මි දුනියෙන් අහරමෙන පෙන්නානේ කමකි කොබ ඇයිය එකලේගේ මනැෆියේ මේ ඔෆෙන්න මක්කායි නොස යමන් කරයින් මිසාහිතක නබී බේකරයක් නොකුන්නවා අහුරෙන් මිදක්කා වාගත මිස්තකුන්න රඟල බයන් කුරවුමේ එබ එකයක හුන්නවානී කලා කිබයින් බයන් කුරවුන්ගේ බාර කලා කිබයින් දිබිගින්නේ එබ ඇමිහුම් මනැෆුවේ තිය නබී බේකරයක් අහුරෙන්ගේ සෙරෙන් දෙකේනි කාකුයිය දින් එකලේග වසායගෙන් බලාලාපා අහුරෙන්න දිමායන් ඉංගිල් දිකොෆා බොනෙෆියේ මීඳ කුජ්ජා බොඩු එෆුරා ෆුරිහම වීයා එබ එකයකු දෙකේනේ දින්ෆෑ රේදවා සකරාරුවමුන් ඇස් මොහම්මද් ගෙෆානු නබී කමෑගෙන් ෆොනුවි එකලේ ගෙෆානු මදීනාය බඩාගින් අහුරමෙන් ඉස්ලාම් වී ඉරුවෙස් එක්කල කලේ ගෙපොට්ට ඊමානෙන් නොමේ වේමේ අහුරින් එකලේ ගියායි දිමාය බුනිමේ කලේ ගියකී නොබෑන ජිෆාම ඉහකීම් තාය කලේ ගියකී එවැනි දෝ අහුරමෙන්ගේ තෙරේගා මෙවැනි වාහක දෙකි මිහා නුන්හෙයේ අදු කලේගෙවෙස් තෙහුරි හම දෙකොළු වෙරිකමා හසදවෙරිකමුන් ඊමානුවේ කාෆරුකම් මතීගේවෙ එකලියගේ බුඤ්ඤේ තිමන් එදුව එබුනි නබී බේකලකි අදි මීයෙන් නෝන දේ විභාවතු විවාහතක විතරෙන් අම්රූබුනු අබ්සත සල්මි මිකල ඉග්ෆාන් විවාහකුරු විවාහක වේ මිකල ඉග්ෆාන් විදාලු වියේ අහුරින් අහුරින්ගේ ගවමුගේ මීහුන් අල්කන්තක් කොන් ඔලේ ඉලාහුන් තකායි නොරුයිගෙන් එසකෙච්චන් අල්කන් කුලවුන් දූකොෆා අල්කන් කුලවමන් එකසීගෙන් වා ඉලාහක වෙනේතෝ ඛබරු බෙදම නොකුමේ ජයිමේ මී දතුරු කුරණිකෝ ශාම් කරයායි මදීනායා ඉදිමෙදු ගවන්න තැමාය කියේ කරියායින් අවුලු කිතාබින්ගේ මීහකා ඉබද්දල් වෙජ්ජේ ෆැ එමීහා එවුලේගෙන් අහුරමෙන් උලේ ගොතපුරේ රිවෙතිවේ එමීහායයි එකවරුවේ ගසුම ගස්තු ගොෆීමේ එමීහා අහුරෙන බුනෙෆියේ කලේ ගියකි කිහිනකුම් වෙගෙන් උලේ මීහකී මහිජේ අලුකන්ත කුලවම හග්ගුවගෙන් වා ඉලාහක වෙවාහක දෙක්මකී මිසුමානුගේ මීහුන් අදි වකින් තියබෑ මීහුන්ගේ රටුගේ මීහුන් කොන් උලේ කමෙන් නෝනෙව අහුරෙන් බුනෙෆීමේ තිබායි තෙරිකේ අහුරමින්ගේ මීහුන් නකී අතුගා ඉලාහකු නැති ජෙයි බීජා සොහරාගේ තෙරිය නුකමේ හිලකොලෙන් හෝදාදාගින් එතනු රිවෙති හිලයකුන් ඉලාහෙන් හදා දෙන්හුරි හිජතකුන් උඳුන් ජහා එම්මෙ හුතුරු හිලියකුන් ස්තිංජාකොන් මිහෙන් උලේ බයි කිව් අදි මිහෙන් උලෙනකොන් එක්කල හෙදි ඉලාහපුරේ රිවෙති හිලේ ෆෙනි ජෙයි බීජා එ හිලෙන් ඉලාහෙන් හදාපා ඉහුගේ ඉලාහ උඳුන් ෆයක වෙස් වෙදේ මිහෙන් බීමා අහුරින්නන් ඇයි එවිස් ගොතෙන් නුන්කන් එගින් එයපුරේ හේගොතේ ෆෙනේතෝ නුකමකින් උලිනියෙව් එකලේගේ මනැෆියේ හේගොතින් හෝදානී බීයා අදි කුලකො කික්කොලයාගෙන් හුන්නාර දාදි අවහ මක්කායි මීහකු නොකුමෙ නබීකම දවාකො තිය වරිහා ඉලාවන් බාස්කලිකො එක්කවන්ත කනා එකිබිය ගොවා හේයගෙන් බා දීන් ෆාල්කො පානේ දින් අහුරින් එකලේගේ බස් සහෑගින් එකලේගයායි වකිවේ රසන් අය පහුන් කොම්මෙ අහරකු එෆාර් මක්කායෙන් අරාම් ෆරා ඇෆීමේ එයරා ඉරුම්ගේ යායි රසුකා හුන්න ඉරු මක්කාගා අලුන් කම හිඟාතෝ වර ඛබර් බදමේ මිහෙන් ලෙනිකොන් එෆාරකු රසුකා හුට්ටා බද්දදිවි මක්කාගේ රහමෙත්තරියකු කුරෙන් මක්කාගේ ආ ඛබරෙන් නෙත්තෝ අහාලීමා එමීහා බුනෙෆියේ නුනිකේ නුනිකේ මක්කාගේ බොළුන් කුරමෑ මීහකුවේ දරියකු ආ ගොතකන් උලගින් සියේ එකද ඉග්ෆානුගේ ගවුන්ගේ මීහුන්ගේ ඉලාහුන්තකායි නුරුස්සවා එහෙන් ඉලාහෙක්ගේ ෆරාත ගොවාලපසේ හුරිහා ඉලාහුන්නකී එකච්චිකම්ගා හද්දවාම් බෙස් දිමා කුරපා කහලේ මිකන්ත මක්කාගේ තිරේගා වනී වර බොඩු එෆේ දෙන්ෆේ අහුරෙන් මිඛබරු අහාපා අවස් අවහ දතුරු හදාලෑගෙන් මක්කාය ගොස් අහුරෙන් එහෙන් නාවිස් ෆෑබා ගිය ෆෑබා ඛබරු අහාදීරු ඉසුරක ඉග්ෆාන් වනී වංහනාවකින් අබූ තෝලිබ් ශිඅබ්ගා හයර් වෙෆේ ගුරේසොන් හැගේ මීයුන් තිබී කළ ඉග්ෆාන්ගේ මැච්චක් මා ගදපදේබේ හරුකැටි වෙගෙනගින්න දෙන් අහුරෙන් එගතකුන් මිගතකුන් උලගින් ඉසුරක ඉග්ෆාන් හුන්නවා අතන වදේ බද්දලිකෝ දන්නවා ඇෆීමේ කළ ඉග්ෆාන කී කිය වෙගෙන් උළුවා කොංකාලේ බේකලි කීමු තෝයව එකල ඉග්ෆාන් හදීස් කුරෙවියේ අහුරෙන් නකී නබී යකීම අහුරෙන් දන්නවා ඇෆීමේ කළ ඉග්ෆාන් නබී එකන් හෙදී කාකවෙයිය එකල ඉග්ෆාන් හදීස් කුරෙවියේ එයි එක්කවන්ත මෑරස් කියලාගේ අහුරෙන් දන්නවා ඇෆීමේ එකලාගේ කළ ඉග්ෆාන් ෆොනුවි කොං කමකාගෙන් තෝයව හදීස් කුරෙවියේ එයි එකලාගේ කිබේ ශරීකකු